ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනකි හාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනකි හාවරකා

0: Kofferraum.
1: Neu!
2: හික්ගෑම් අඩුතක එහාම හික්ගෑමු මියසිකායකු නොදි හෙකෙ මැකහක්ස් දිවහිෙම්.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමැති එක මෙගාහර්ට්ස්
1: නොමැති එක මෙගාහර්ට්ස් දිවෙහි FM නොමැති එක මෙගාහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මේ ගාතුකා

0: ආදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම් මෙගාතුග
1: එම් නෙෆස්
2: මොනිෆෝයි ෆිලෝන්ගේ දායරා එම් මෙතාජා

0: knew it. ටොයි ස්ටෝරි 5 සිනමාතකම් යන්නේ ජූන් මාසේ නවාරම් ෆෙෂිගේ එම මි තාරිහු නෝට් කොල්ලා මේ ෆිල්ම් එකේ ආයිලායා රැටින් නයිස් එකීග බලන දෙවේ කාල ෆිල්ම් එක
1: එම්මෙ ෆස්
2: මොනිෆෝයි ෆිල්ම් එකේ දායරා එම්මෙ තාසකෝ

එවරෙන් එ නරකෑගා අබද දෙමි තිබෙනවි ගොතුගේ කලේගෆානුගේ වෙරි රස්කලාන්ගේ ඉරාද කුරෙව්වි මුද්දත ෆියවා උඩුතකායි බින් දෙමි ඔයින්හා හිඳෙක්ගේ හමකශවරුම් කලේගෆානුන්ගේ වෙරි රස්කලාන්ගේ එකලාන්ගේ ඉරාද කුරව්වා කමෙක් කුරව්වා රස්කලාන්ගේ.

දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගාහර්ට්ස් දිවෙහි FM නොමදිය එක මෙගාහර්ට්ස්.

0: මි පාරු තිකං කුරම්වානේ.
1: ඉස්ලාමී උදරෙහුග ෆමාලේෆාවනී හරුදනා ශක්සියෙත්තහුගේ අලිගත විදුවරු. අල්ගුණමෙන් එම්මෙන්වස් දන්න ගොතුග ඉස්ලාම් දීනුග හිමිනේ අලුකම්ගේ දායිරායා මුවාමලාතුගේ දායිරාග බයෙක් කන්තත වකි ගොතකක් කුරුම්වනී රසූල සොල්ලල්ලාහු අලෛහි වසල්ලම් වාජිබ් කුරවාෆා.

0: රිකස්ට් කරස් මිසුවමන එලව කීබයකු දිනීම තාවානී කී කුදින් නෙත ඇති ලවේ ඉගේ බීවීමයක මොන්නන
1: දැන් එලව ජහාද කිකරන්
0: ඕකේම් ලව ගෙනස්තේන උපාවිරි දුහකන් එදෙන් හරම ෆරාතුයින්ගේ
1: යා තැන්කියු මිසු
0: ඕකේ වෙල්කම් වකිලාන්න.

මේ පුරාණ අහරංග පුරාණ සලාම් කුරුම් බේන ෆෙන්නෝ එන් හිදුගින පහරු මීහා ඇදින් එන මරුවෙගෙන් දාම් ෆෙෂීම ඒදි දුවා කෝ කන්දත කුරේ නෙහිම ඒබර අවහතං කුල රංගලු ෆෙන්තට කියවාලෑගෙන් මිකං කුරාෂේ එමෙ එගත ගෝවාලනි මේ මිහර්මති කෂිමා ලෑගෙන් ෆෙන්තෂ කියවන් ජීව කුරියෝති රැක් කෂිමා එමෙ මේ අලුගුණ කණේගේ මේ කෂිමා මේ කිහාවරෙග්ගේ බෙහෙක මෙගේච්චකි මේ ඒගේ ධාතුකවස් වර්ගින බලිබලීගේ පරවා නෙරේච්චේ කෂිමා ලකි එමෙ එගත බලාලෑර්ගෝ මේ ෆණ්ඩිතාගේ තංකොලේ බොඩු දරජ හාලත වෙට්ටුනි එම කතිබෑ දෙන්නේ කන්දන් කොල බොඩම් මිකන්ත කොල්ල දේශය හරෙන් මෙහෙම් පෙන්න ඔබ පුරාණ දාම් ෆෙෂීමා හැකලෙම තැඩි ගන්නානේ එහෙම් බුණා කාල

0: do.
1: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
2: ලෝබි ලෝබි

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවහි එම්ම ටියුන් කොඳම.
1: ලෝබි ලෝබිින්.

0: නොදිය එක මෙගහටස් දිවෙහි එ අබදුවස් එම්ම ගාත දිවෙහි එම් දිවහින්නායකු නොදිය එක මෙගහටස්
1: අලිනෝ